0: play Lanka.
1: ඉතින් ගීතයත් සමග ඔබ යන්නට ඇති පියමනින්නට ඇති 1990 දශකයට සුසීමා චිත්‍ර කතාව ඇසුරින් ජනක රත්නායකයන්ගේ සුසීමා ටෙලි නාට්‍ය බිහුණ අනේ ටෙලි නාට්‍ය තේමා ගීතය තමයි ඒ දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකෙන් මෙපිට එන්න ගීතය ක්ලරන්ස් ජැක්සන් ඇන්තනිගේ සුසංයෝගයෙන් බිහිවුණු හඬ සුසංයෝගයෙන් බිහිවුණු ගීතය ප්‍රධාන කොටම ක්ලරන්ස් තමයි ගීතය ගායනා කරේ ඒ මැද කොටසට හඬ කැව්වේ හඬ මුසු කරේ ජැක්සන් ඇන්තනි ඉතින් ජැක්සන් ඇන්තනි නාට්‍ය ප්‍රධාන චරිතයක් රංගපාව අසේලගේ චරිතය මතක ඇති ඔබට සුසීමා ටෙලි නාට්‍ය 90 දශකයේ මුල් භාගයේ මගේ මතකයේ හැටියට විකාශය වුණ ඉතින් මේ ගීතයේ සංගීත ඛණ්ඩය ඇහෙනකොටම ඔබ ඒ ටෙලි නාට්‍ය එකල නැරඹුවා නම් ඔබ නිතැතින්ම එතනට අරන් යනවා ඇති. ඉතින් ගීත ඉල්ලීමක් ඉටු කරන්නට තියෙනවා මේ ඉල්ලීම ඇත්තටම ගීත ඉල්ලීම් ගොඩේ තිබුණා ටික කාලයක් චන්දිමා දස්කොන් තමයි ගීතේ ඉල්ලන්නේ නිරංජලා සරෝජනී විසින් ගැයෙන කොහොම අතර දමා යමුද මේ හිතවත්කම් ගීතේ තමයි ඉල්ලන්නේ

එන්නේ පෙර සසරෙන්මයි. කිතිල්ලීම චන්දිම දස්කුන්න පයසන්නේයගෙන් උන්න ඉතිං කාලයක් ගත වෙලත් ගීත ඉල්ලීම් ගොඩේ තිබුණු ගීත ඉල්ලීමක් ඉට්ටු කලා. වෙලාම හත පසුවී විනාඩි තිස්සයම ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සිස් රේඩියෝ එකසිය පහයි දශම හතර ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි.

කොහොමද ඉතින් මේ හිතවත්කම් අතහැර දමා යන්නේ මේ දේවල් ඇවිල්ලා තියෙන්නේ මේ දේවල් ඇවිල්ලා

තව තපුරු ගීතයක් සේනනායක වේරලියද්දයන්ගේ හඩින් ගැයෙනු. ඉතින් 2010 දශකයේ මුලභාගයේ වගේ තමයි මතකයේ හැටියට. ඉතින් 90 දශකයේ මැද භාගය වන විට නෙමෙයි, ඉතින් ඒ කාලේ අපූරු ගායකයෙක් බිහි වෙනවා. නමුත් ඔහු වෘත්තීමය ගායකයෙක් නෙමෙයි, වෘත්තීමය ගායකයෙක් බවට පත් වූනෙත් නැහැ. ඉතින් ඔහු තමන්ගේ වෘත්තීමය කටයුතු කරගෙන ගියා. කොහොම නමුත් ඔහු බිහි වෙන්නේ එකල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිබුණ නලමුදු සුවඳ කියා වාර්ෂික ගී ප්‍රසංගයක් තාමත් සමහර විට ඇති. හරියටම දන්නේ නැහැ, ඉතින් නිවැරදි කරන්න වැරදි නම්. ඉතින් මෙන්න මේ නලමුදු සුවඳ ප්‍රසංගයකින් බිහි වුණා අපූරු ගායකයෙක්, ඒ තමයි ඉමාන් පෙරේරා. කොහොම නමුත් ඔහු වෘත්තිකයෙක් විදිහට තමයි ජීවිතේ ඉදිරියට ගිය, ගායකයෙක් විදිහට නෙමෙයි. ඉතින් ඔහු අතින් බිහි වුණා ඉතාමත්ම විශිෂ්ට වූ ගීත කිහිපයක්. එයින් ගීතයක් තමයි මා ඊළඟට තෝරාගන්නේ ඔබ වෙනුවෙන්. සමහර විට මේ ගීතය අහනකොට ඔබට මතක් වෙයි, සමහර විට මේ වැඩසටහන අහනව ඇති. ඉමාන්ගේ නලමුදු සුවඳ ප්‍රසංගයේ ගැයුම සජීවීව අහපු පිරිස අහනවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔබට හුඟ කාලෙකින් ඇසුනේ නැත්නම් මෙන්න ගීතයක්. ඒ වගේම ඇසුවේම නැත්නම් අහලා බලන්න මේ ගීතේ රසය කොහොමද කියලා.

ඉමාන් පෙරේරා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔහුවත් යම් දවසක ඉදිරි දිනයකදී වැඩසටහනට සජීවීව ගෙන්වා ගන්නට මේ මතකයන් අවදි කරන්නට. කොහොම නමුත් කාලය ගත වෙලා ගිහිල්ලා ටිකින් ටික නොදැනීම පැයක කාලයක් ගත වෙලා ගිහිල්ලා ඉතින් අතටත් සමුගෙන යන්නට කාලය ඇවිල්ලා. අදට සමුගෙන ගියත් නොවැරදීම ඔබ හමුවට එනවා ලබන සතියේත් මේ වෙලාවටම මෙවැනිම මියුරුතම ගී රැසක් අරගෙන. ඉතින් එදා වෙනකන් තවත් දවස් හයක් බලාගෙන ඉන්න. කොහොම නමුත් අද රාත්‍රිය ඔබට සුභම සුභ රාත්‍රියක් වේවා. ඒ වගේම හෙටින් උදා වෙන සතිය ඉතාමත් සුවදායි සතියක් වේවායි ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබේ ගීත ඉල්ලීම් තිබෙනවා නම් අපිට එවන්න. ඉතින් ඔබ වෙනුවෙන් අපි වැඩසටහනේ ඉඩක් ලබා දෙනවා අනිවාර්යෙන්ම. එහෙනම් ඉතින් ගිහින් එන්නට අවසරයි ඔබෙන් සමුගෙන යන මා වේතවත් සුරංග දසනායකය.

0: ඒ ඔබ දැන් ගත වූයේ ඔටාංගු ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. හෙළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: Tune in to the DSDU broadcast to be warned about the latest supernatural threat that's going to hit Dunedin.